0: ලිපිනියත් මේ මිසක් අපි භක්තිගීත කියන අතර බබත් මේ සැරුණා. ඉතින් ඒ වගේ මට අවස්ථාව ලැබෙනවා තනියම ගෙදරින් ගිහිල්ලා මිසක් බලන්න බලන්න. හැබැයි කොළඹ යන්න දෙන්නේ නැහැ මම ඒ කාලේ ඉන්නේ ඉතින් ඒකට අම්මට යන්න හදන පාන්දුරේට. පාන්දුරේ කියන්නේ කිලෝමීටර් 30ක් 40ක් ඇති. ඉතින් හවස දෙකට විතර යන්න දෙනවා. මොකද අම්මා බලන්න හිටලා මම නෑන්නේ කන්ද අපෝවේ කියලා. එතකොට උදේ දවල් 12 අතර එනකොට ගෙදරින් පිටක් වෙලා කෙනෙක් යනවා මොකද බලන්න. ඉන්නාවේ මොකද පොඩි කාලෙක දැකලා නැහැ වැඩිපුර ගමනකට දකින්නම් වෙන්නේ. ඊළඟ මම බලන්නේ නෝ කෝචි බලන්න යනවා. මම හිතන එකත් අපි දුම්රියේ මහාගමෙන් ඈත් අපි ගියේ. ඊට පස්සේ ඒෂියල් ලෙවල් ඊළඟ එකකට ගියේ. ඊළඟට චිත්‍රපටයක් බලන්න ආසාවක් තියෙනවා. ඒකට හරියටම දෙකම මාත කාම්ලින් ජයන් විශාලාවේ චිත්‍රපට ශාලාවේ චිත්‍රපටයක් බලනවා. ඉතින් මේ චිත්‍රපටය බලලා හරියට නියම වෙනකොට කඳුළු වැටලා ඊළඟේ තොරම්පත් වෙනවා කොම පාම්බුරණගරේ. ඉතින් මේ ඉක්මනට මේ වැටි කරගෙන මට ආපහු යෑමේ බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මගේ මව මම ගැන බලාපොරොත්තු වෙනවා. කොහොම හරි අටට එනකොට බස් එක අරගෙන මේ විසක් ශ්‍රී සියල්ල මුනරබලා බොහොම සතුටුදායක ළමෙක් හැටියට මම ගෙදරට එනවා.
1: මට හිතන්නේ හරිම අපූර්ව විසක් මතකයක් තමයි ඔබට තියෙන්නේ. ඉතින් ඒ මතක ගොන්න අපි මේ තවත් ඉන්නවා ඒ වගේ මතක ගොන්නක්ම මතක පොඩි තියෙන අපේ බ්‍රිස්බේන් වල වාසය කරන මේ පොයිමි ගායන කණ්ඩායමේ තව සමාජික සමාජකාරයන්. ඉතින් අපි ඔවුන්ගෙන ඒ මතක ගැන අහන්නට කලින් ඊළඟ ගීතයටයි මේ ඔබ එන්නට යන්නේ. ඒ ගීතය තමයි හිමි සරණාමර ලෝක සිවාංකර. මාලනී බුලත්සිංහල මහත්මිය තමයි මේ ගීතය ගායනා කරලා තියෙන්නේ. ගේ පද රබුක්කන් සීතාර්ථ හිමියන්ගේ. සංගීතය සම්පාදනය කරලා තියෙන්නේ එච් එම් ජයවර්ධන. එහෙනම් අපි හමු හිමි සරණාමර ලෝක සිවාංකර.

0: ඒ අපුරු ගීතයෙන් පස්සේ අපි නැවතත් යොමු වෙන්නේ විසක් මතක ගැන කතාවක් කරන්න තමයි. ඉතින් අද විශේෂ පුද්ගලයෙක් අපේ මැලිකේට කැමිනිලා තියෙනවා කියලා ප්‍රේමා කිව්වා. ඉතින් ඔහුත් සමගත් අපි කතා කරන්නට ඕනේ. ඔහුත් සමග කතා කරන්නට අපි එකතු වෙන්න කියනවා මුලින්ම දුෂ්ට. මට හිතන්නේ අපි දුෂ් සහ හෙටි ආරච්චි අංක කියන දෙදෙනාගෙන් අහලා බලමු මොන වගේ වෙසක් මතකයන්ද තියෙන්නේ කියලා. මට හිතන්නේ හෙටි ආරච්චි අංක ගත්තොත් එහෙම මට හිතෙන අවුරුදු ගණනාවක වෙසක් මතක ඔබට ඇති. අපි පොඩි මතක ආවර්ජනයක් කරලා බලමුද?
1: ඇත්ත වශයෙන්ම මට මේ අතකින් හරි සන්තෝෂයක් මට ලැබෙනවා. මගේ මතක යට ගියාවක් අලුත් කරගැනීම ගැන. මම මේ දැන් මගේ මේ දූ දරුවන්ට මම ඉතාමත් ස්ථිතිවත් වෙන ඒක මතක් කරලා දුන්නට මේ 4DB එකේ ඉඳන්ත ලිපියා මගේ ඉතාම හිතවතෙක් එතුමා දාපාත ජීවතුන් අතර නෑ අරවින්ද රූපසිංහ. ඒ කාලේ ඉඳන් අපි ඉතාමත් ළඟින් පොඩිදීගේ වැඩ කටයුතු කරතියදී සිටියා. මමත් සම්බන්ධ වුණා මේ වගේම. ඉතින් ඒ දවසල ඇත්තතේම අද දින බලනකොට ඒ වගේ දෙතුන් කුණික ඉස්සරහට ගිහිල්ලා තාම දෙවුණු. ඉතින් ඒ ගැන මම ඉතාමත් සන්තෝෂ වෙනවා. මම තව තවත් දෙවුණු වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම මගේ වචන
0: බොහොමත්ම ස්තුතියි අංක. ඔබ අපිත් සමග මේ වසර ගණනාවක් එකතු වෙලා ඉන්න එක අදටත් අපිත් සමග එකතු වෙන එක අපිට ආශිර්වාදයක්. ඉතින් අද අපි වැඩසටහනට පැමිණියාට ඔබට බොහොමත්ම ස්තුතියි. දුෂ් මට හිතෙන්නේ ජීවිත නොදෙවිලි වෙසක් මතක ඔබටත් ඇති කියලා. අර වගේ මොහොත බලන්න එහෙම ගියාද වෙසක් බලන්න යනවා කියලා?
2: මම බුද්ධ බලන්න යනවා වඩා වෙන දෙයක් මට මතක් ආසයි කියන්න. මම අපේ ගෙදර එහා පැත්තේ ගෙදර ඉන්න මගේ ආදත් එක අපි හැමදාම වෙසක් එකට අපි දෙන්නෙන් ඇතුලේ කූඩු හදන තරගයක් තියෙනවා. ඉතින් ඕක හදන්න බලන්න කොහොමද ලොකුම කූඩුව හදන්නේ කියලා. දැන් මේක වෙසක් එකට මට මතකයි. දැන් මම හිතෙන් ටිකක් කිව්වා මට වඩා ලොකු කූඩුවක් උස කූඩුවක් හදන්න ඕනේ කියලා. ඊට පස්සේ ඕකට බට හොයන්න මං ගියා මේ මොරටුව පාලු පහු කරලා තියෙනවා හොරේ තුඩු කියලා ගමක්. ඒ පල්හා තියෙනවා කකස් එක්ක මේ උණබට තියෙනවා කපල විතුනට. ඉතින් මම එතෙන් ගියා උණබට එක කරගෙන. මම හිතුවේ එතෙන් ගියා මට උණබට කපල දෙයි කියලා මට ඕනේ ගන්න. ඒ මිනිහා මට බැලලා එලවලා කිව්වා ඕනනම් මේක අරන් යන්න කපල දෙන්න බෑ කියලා. ඉතින් එතන ඉඳලා තනි උණබට කරේ තියාගෙන මම ගෙදරට එනකම් පය කම අරන් ඉඳලා ඇවිදගෙන ආවා. පාරදී ගාලු පාරදී ගෙදරට එද්දගෙන ඇවිල්ලා තමයි මගේ කූඩු හදන්න පටන් ගත්තේ. ඒක ඇත්තටම මට මතක් කරනකොට කිනා යන එක අස්කින් බලනකොට එච්චර දුරක් ඇවිත් ඒක කරේ තියාගෙන මොකද පාරෙන් මිස මයිජ බලගෙන නම් මේ මොකද පිස්සු දන්නේ නැහැ. තනි උඹට කරන් ගියේ. ඒක ඇත්තටම මගේ මතකයයි වල කිප්ප හොඳ මතකයක් ඒක ඇත්තටම.
0: මට හිතෙන්නේ මට අහන්න මේ ඉතනවා ඔබ හැමතෙම තියෙන ප්‍රශ්නේ මට හිතෙන්නේ ඔබ හැමතෙම තියෙන ප්‍රශ්න මට අහන්න හිතෙනවා. දැන් අන්තිමයට ලොකුම කූඩුව හැදුවද?
2: ඔව් ඒක හදන්න පුළුවන් නම් මට ඒක ඇත්තටම.
0: ඔව් එහෙනම් මට හිතෙන්නේ පැයකමාරක ගමන සාර්ථක. ඔව් ඒ මතක නැවත නැවතත් අවදි කරගනිමින් මට හිතෙනවා අහගෙන ඉන්න ඔබ ඔබගේ වෙසක් මතකයන් අවදි කරගන්නවා ඇති. අපි ඊළඟ ගීතයට යමු. මේක හරිම ලස්සන ගීතයක්. සතර වරම් දෙවි මහරජේ ගායනා කරන්නේ W.D. අමරදේවයන්. ගේ පද රචනය රත්නශ්‍රී විජේසිංහ.

0: මෙසත් මතක ආවර්ජනයේ තොරතුරු අපි අහලා බලමු උපමාලිකා කරු. දැන් කට්ටියක් ඒවල් වලට හොරෙන් මෙසත් බලන්න ගිහිල්ලා තියෙනවා. ඒ යන අතරතුරේ වෙන වෙන ගමන් ගිහිල්ලා කූඩු හදලා ඔබට තියෙන්නේ මොන වගේ මෙසත් මතකයක්ද?
1: එහෙම නම් මම ගියේ නැහැ. මට හරි මතක තියෙනවා මේ පුංචි කාලේ අපේ ගෙදර වෙසක් මේ සමුද්‍රෙදි අම්මයි තාත්තයි දෙක අයියයි මල්ලි නංගි අපි පොඩ්ඩක් මගේ මල්ලි මෙතන ඉන්නවා. ඉතින් අපි අතන අපි ගමේ වෙසක් අස්සේ මම ගමන අත්හාර ගමේ අපේ ගෙදර තුන පුංචි කන්දක් උඩ. ඉතින් අපි අතර දෙන අතරලා තාත්තයි අම්මයි එක්ක ඉස්සලම කරගෙන අත පත්තන් කුඩු හදලා කොළහනවල ඒ වැල්ලෙනවා. ඊට පස්සේ පට ඉන්නලා චූටි මෝටරේකින් ඒක කරගෙන තියෙද්දි මල්ලි පොඩිල තාත්තානි හිටින්දගෙන ඒ ඔක්කොම ඉගෙන ගන්නවා. ඒක තමයි මෝටරේම ස්ටාර්ට් කරන්නේ එහෙම ඉති. අර ගම්බේ ඉන්න සේනක ඔක්කොම ඒවා මේක බලන්න. ටිකක් නිකුත් හරි නමුදුරු කැමති. ඊය එහෙම දැන් ලස්සන නේදවා. ඉතින් ඒක මන්දේ හරි ලොකු මතකයක් හැම වෙසක් එකටම තාත්තට මල්ලි මතක් කරනවා. තාත්තේ අපි අර තොරණ හදමුද කියලා. ඉතින් අනිත් දවසේ ඊට පස්සේ අපි එනවා නෑ තොරණ බලන්න. ඒක මරණ තහමක්. තහමක් තියෙන මුර්ගීට ලොකු මේ බිස්නස් කරේ කියන්නේ
0: කැරකෙන කූඩු ගෙවල් වල හදලා තියෙන කූඩු පහන් පත්තු කරලා සහ දන්සය. ඉතින් මට හිතන්නේ දැන් බ්‍රිස්බේන් වල දන්සය තවත් වෙනවා. ඒ වුණාට අපි ලංකාවේ මතකයන් තමයි අද ආවර්ජනය කරමින් ඉන්නේ. ඉතින් මෝගේ මතකත් එක්ක ඔබටත් මතක් වෙනවා ඔබගේ වෙසක් මතක. ඉතින් මට හිතෙනවා මේක හරිම අපූර්ව වෙනසටහන අද ඔබට වෙසක් මේ බැතිගේ අහන ගමම වෙසක් මතක ආවර්ජනය කරගන්න. ඉතින් අපි ඊළඟ ගීතයටයි දැන් මේ ඔබලන්නට සූදානම් වෙන්නේ. ගීතය තමයි වැලිතල අතරේ හිමීට වසිනා. ගීත ගායනා කරන්නේ WD අමරදේවයන්. ගීයපද ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහයන්ගේ. සංගීතය සපයලා දෙන්නේ WD අමරදේවයන්. ඉතින් අපේ 480B සංගීත කණ්ඩායම දැන් සූදානම් වෙන්නේ වැලිතල අතරේ හිමීට වසිනා ගීතය ගායනා කරන්නටයි.

0: பார்க்கறாங்க. சம்பளம் நல்லபலன்னு ඔබගේ වෙසක් මතක මොන වගේ මට වෙසක් වල සම්බන්ධ ගොඩාක් දේවල් කතා වුණා අපි අනිත් සොරි සොරි යන්නේ ඔබට මොන වගේ වෙසක් මතක ආවර්ජනයක්ද කරන්න තිබේ මේ වෙලාවේ
1: ස්තුති ඇන්ලි මේ ඇත්තටම මට තියෙන මතක අපි හිටියේ මහනුවර නුගවැල කියන ගමේ කුංචිකාවේ ඉතින් අපේ පවුලේ ගෑනු ළමයි හතර දෙනයි පිරිමි ළමයි දෙන්නා ඉන්නවා ඉතින් අපේ අයියලා දෙන්නා වෙසක් එකට ඔලුවක් එනට මේ අපි වෙසක් කූඩු හදනවා ඉතින් එක දවසක් වෙසක් එකට ඒක තමයි හොඳටම මතක තියෙන්නේ අපි හැරිම ලස්සන පැටවින කූඩුවක් හැදුවා ඉතින් අපේ අප්පච්චි ලොකු උනහක් අරගෙන ඒක එල්ලුවා ගෑනු ළමයි වෙසක් කූඩුව අයියලා දෙන්නා ඔලුවක් කොලෑස්ති කරගෙන නටන ලෑස්තිලා හිටියා හැබැයි මිනිස්සු වෙන වෙලාවටම මහා වැස්ස කුයි හොලම කියවිලා අන් වෙසක් කූඩුවට ගිනි අරගෙන බිමට වැටුණා ඔන් බක්කට බැරි වුණා ඉතින් ඒක තමයි මගේ හිතේ තියෙන වෙසක් මතකය ඒ කියන්නේ දුකයි හැබැයි ඒක අමතක නොවන ලෙස සැකහන් වෙලා තියෙනවා
0: මට හිතෙන්නේ සමහර වෙලාවට අපි වෙසක් කූඩු හදලා ඉල්ලලා ඒක දිහා බලනකොට වැඩිය හදන එකේ කියන සතට අපිට මතක් කරන්න මතක ආවර්ජනය කරන්නට පුළුවන් මට ඉතින් ඔබගේ සියලු මතකයන් ඉතුරු වෙන්නේ නැති අන්තිමයට වැස වැස් එක තමයි පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඉතින් ඒ වගේ සුවිශේෂී මතකයන් කතා කරන ගමන් අපි දැන් ඊළඟට යොමු වෙන්න යන ගීතය තමයි මිත් මල්පිටි දේවා කියන ගීතය මේ මුල් ගායනය මොරිස් දහනායක මහතාගේ ගේ පද සිරිල් ඒ සීලවිමල සහ සංගීතය සපයලා තියෙන්නේ ස්ටැන්ලි ප්‍රනාන්දු. ඉතින් එහෙනම් අපි මෙත්මල් පිපිදේවා ගීතයට සාන්දෙමු දැන්.

0: අපේ විසක් මතක ආවචන හරීම සුන්දරයි. ඉතින් ඒව කතා කරන්නේ මේ කාල වේලාව හරිම වේගයෙන් වැරෙලා යනවා. අපි ඉතලසෙලින්නත් ඕනේ. ඉතින් අපි හිතුව සුනිල් මහත්මයා අපේ ආජීව සමාජිකේ ඔබේ විසක් මතක ආවචන අපිත් එක්ක කෙටියෙන් බෙදා ගන්න පුළුවන් කියලා.
1: ඔව් ඉස්සෙල්ලාමයි. මමත් අහන්නේ ඔකෝ ඉන විසක් කුඩු ගැන. මට පෞලි ප්‍රශ්නයක් ඉන්නවා. අපි පරිම ආසාවේ මේ පොඩි කාලේ කුළු පෙරක් කුළු හදලා ඉන්නේ. අපි 35ක් විතර ළඟම පොලි පොයින්ට් කවුද? අම්මම ආසම් කරන කුළු තමයි නෙළුම් බල. අමාරුම එක තමයි ඒක. ඊය අපි ලස්සන පාඩලා ඒක හදනවා. හැබැයි මේ විසක් වල කම්තර මට තියෙන අමුතුම ඊට එහා ගිය අත්දැකීමක්. සමහර විට බුදු වෙන්න පුළුවන්. මගේ තාත්තා කයි ව්‍යාපාරිකේ. ඉතින් යාට හැම අවුරුද්දටම සැරයක් කරු ප්‍රෝග්‍රෑම් කෙරුණා විවෘත කරන්න ආදාල් ආර්ථනා දරේ. ඉතින් මම සමහරට එක එක තාත්තා කෙටිල දෙනවා. එකකට යනකොට දවසක් අපි ඉන්නේ තංගල්ලි. එළියත් ඉතින් අලුත් කරන. ඒක වාර්ෂිකව පවත්වන ලොකු කරන විශාල කරන. ඒකට හුඟක් සැලෙන කරන. ඉතින් ඒකට තාත්තා අන්න දූත ගන්න ආර්ධනා. එදිලා අවසනාවට තාත්තට යන්න බැරි වුණා. එක වාසනේ කියන්නේ තමයි කර වෙනවල කටින් තියෙන මට කතා කරා වතුදා මට යන්න පුළුවන්ද කියලා මට ඉඳින් දාන්න කාරණා ගියා මගේ දුව නැකත් මම යන්න පවරයි ඉතින් වෙනදා වගේ තාත්තා ආ සමාවන වෙනදා වගේම ඉතින් තාත්තා එම්බලොප් එක මුදල් කොට දාලා මම කියලා මම ඉන්නවා මේක තමයි කරන්න වැඩි ඉතින් මට ඩ්‍රයිවර් කෙනෙක් දුරට ආවා මම ඉතින් කිලෝ බිර අරක් යන්න ඕනේ ගිහිල්ලා දැන් මට තොරණ බිර උඩ මම හිතා ගන්න මොනවද දැන් කියන්නේ මොනවද කරන්නේ කොහොමයි ඉතින් කියද ඔක්කොම ලා ඉන්නෝ තොරණේ එකම මේ විදුල මහරක්වත් දැල්වෙන්නේ නැත සම්පූර්ණයෙන්ම කඩෝරේ සේනක පිරිලා දැන් මේ අපි මමයි ඊගා මගේ තාත්තයි තවත් තුන් දෙනෙක් ඉන්නවනේ මේ විවෘත කරන්න මම එක්කෙනෙක් අයිති දෙනා හිටියා වගේ නේද? ඉතින් මම ගිහිල්ලා දැන් කියලා දිනන සුජස් හතර ඒ සුජස් හතර අපි දාන්න ඕනේ කේක් කියලා. මට හම්බුණා ඉස්සෙල්ලා කියලා. ඉතින් මම කීවද දැන්ම අරලට දැන්ම ඒක ලස්සන කරනපත් වෙනවා. දැන් ඉතින් මගේ වැඩි දරම යන්න කියලා. ඒ සංගීතාගේ මට ලැබුණ හැම හැම දෙන්න බෑ. අපි මේ සංග්‍රහය දිවස් පොඩි කතාවක් පත්තරුනේ. මට තවත් වැඩි දාන්න ඉච්චා. ඒකමද ඔබනි ස්ටේජ් එකේ තියෙන ඒ ගුණ නේද මේ කොහොම සෙනෙකට පාවෙන්නේ මම අවුරුදු 12ක් වැඩි මොන්නේ ඉතින් මට කතා කරන්න ඕනේ ඉතින් මම ඒකමද මට ඒ තොරණකට එනකොට තේරුණා මේ කට්ටිය විග්‍රහ කරන තොරණගෙනයි තොරණට උත්තර වහන්සි වෙන්න ඕනේ කියලා මමත් ඒ දිහම කියන්නේ නැත්තම් මේ වගේ තොරණක් නැහැ උත්තර වහන්සි වෙන්න ඕනේ කියලා මම ආරාධනා කරගෙන ඉඳලා ඒක කරා කට්ටියට පුළුවන් හැටියට මේකට උදව් වෙලා මේ මොනවද ආදර කරන්නේ ඒක ටිකක් නැහැ මට දිරුණා මේක ලොකට ඒකට කැමති වුණා ඉතින් මට ලොකු ප්‍රතිචාරයක් ලැබුණේ ඉතින් මම බොහොම සතුටුසලා ගිහලා තාත්තලා කිව්වා තාත්තම ගිහුවා කියලා බොහොම බය පුදා කියලා කිව්වා ඊට පස්සේ මට යම්මුන්නේ නැටම් නේ මට ඒක ලොකු අත්දැකීමක් කිව්වා මගේ අවුරුදු 12ක් මොල්ලේ කේක් කරේ මට ඒක ආරම්භ කරේ බොහොම ස්තුතියි
0: අනිවාර්යයෙන්ම ඉතින් මට හිතෙන්නේ එවගේ තවත් මතක ආවර්ජන කරන්න ඕනේ අපි ඊට කලින් ඊළඟ ගීතයට යමු ඊළඟ ගීතය තමයි බුදු පියාණනි ඔබේ පාද කරමි.

0: වැඩසටහනේ අවසානයේට අපි ලං වෙලා තියෙන්නේ. ඉතින් අවසාන මතක ආවර්ජනයේට අපි දෙකක තුන ශාමලී සහ ප්‍රියමිනි. ඉතින් අහල බලමු ඔබ දෙදෙනාගේ මොන වගේ වෙසක් මතක ආවර්ජනයක්ද තියෙන්නේ කියලා අපි ඔබෙන් ආරම්භ කරමු.
1: මනගේ අපි මම ඉතුරුල රත්නගේ ඉතින් අපේ පවුලේ ගෑනු ළමයි පස් දෙනෙක් හිටියා. ඉතින් මම මේ වෙසක් උත්සවය ගොඩක් මගේ තාත්තට සම්බන්ධ කරගන්නවා. මොකද තාත්තා අපි මේ ගෑනු ළමයි පස් දෙනාගේ බිරිඳ වුණා. ඉතින් අපේ වෙසක් ලම් වෙනකොට අපි කරන්නේ තාත්තා ඉස්සෙල්ම කරන්නේ බෞද්ධ පුජා කරනවා. ඉතින් පස්සේ අපි කියලා හිටියා අපි සීයා. ඉතින් යාට ගොඩක් යාක්ෂ කෙනෙක් ඉතින් කැරකෙන වෙසක් පුරවා හදනවා. ඉතින් අපි මේ සබල්ගම් පළාතෙන් අපු අපි ගොඩක් සම්බන්ධය විශ්වාස කරනවා. ඉතින් ඒ කාලේ රත්නපුරට නිතරම වහිනවා. ඉතින් අපි පස් දෙනාම එකතු වෙලා සම්බන්ධයෙන් පාරයක් වෙනවා. අනේ වහින්න එපා. මොකද සමහරට ලයිට් යනවා. අනිත් එක ඒ කාලේ කෘත්‍රිම ඉටි බන්ධක් තිබුණේ අපේ මැටි පහන් ලස්සනට පත්තු කරලා බකට් පත්තු කරලා ගේ ලස්සන කරනවා. ඉතින් ඒ වගේම තව ලස්සන මතකයක් තියෙනවා. අපි ඉස්කෝලේ මම ගියේ පර්ගසන් සස්කාරිකා විද්‍යාලයට. උතන තියෙනවා උතන මුළු ලංකාවේ මෙන්න සමස්ත ලංකාවක් කීත තරගයක් තියෙනවා. ඉතින් ඉස්කෝලෙන් අපිව බස් එකක දාගෙන අපි හොඳට ප්‍රැක්ටිස් කරලා මේක තියෙන්නේ කොළඹ සුබදදාස ක්‍රීඩාංගණයේ. ඉතින් ඒ විදිහට ආමි බෑන්ඩ් එක තමයි එන්නේ අපිට මියුසික් දෙන්න. ඉතින් ලොකු උත්සවයක් මේක. ඉතින් මුළු ලංකාවේම ඉස්කෝල මේකට සහභාගී වෙනවා. ඉතින් අපි දෙපාරක් මේ සමස්තලන්ට භක්ති ගීත තරගේ තියෙනවා. ඉතින් ඒව ඉතාම සුන්දර මතක කියලා මට හිතෙනවා. ඉතින්
0: අනිවාර්යයෙන්ම මට හිතෙන්නේ ඒව තමයි අපේ ජීවිතේ ජීවත් කරවන මතක. ප්‍රියංගනී මට හිතෙන්නේ ඒ වගේ මතක අනිවාර්යයෙන්ම ඔබටත් ඇති.
2: අපිට තියෙන මතකයක් දැන් මතක් වෙනකොට hina යන මතකයක්. හැමදාම මිසක් පොයි දවසට වෙන කවදාවත් නැතත් තාත්තා අපිව සීල් කරන්න යනවා. උදේ පාන්දර පහට සීල්ෙදි දෙක අන්දර අපි හරි පොඩි ඉතින් යනවා නෙමෙයි පන්නනවා. ඉතින් බොහොම අපිට මිසක් දවසේ තියෙන වෙන සතුටුදායක දේවල් හැන්දෑවකට කූඩු බලන්නයි අනිත් දේවල් තමයි ඔළුවේ තියෙන්නේ. ඉතින් සීල් ගන්න යන එක පිටතර අපි සතුටු නැහැ. හැබැයි කොහොම හරි උදේ පාන්දර පහට සීලෙන්ද ප්‍රෝගන වෙලාවට පන්සලේ ඉන්නවා. ඊය වෙලී ඉඳන් ඕනේ ගෙදරින් ගෙදර පහන්පත්තු කරන්න ඉවර ටික කරා. හැබැයි පන්සලේ ඉන්නකම් කරන්නේ සීල් ගැනීම ඇරෙන්න අනිත් සියලු දේ කරනවා. මට හොඳට මතකයි මේ විකාල භෝජනා වේරමණී සිත් මොකද්ද ගාථාව මට දැන් සමානව මතක නෑ. ওই ගාථාව මතක් කර කර අපි යන්නේ බුදුගෙට. ගිහිල්ලා අර පූජා කරපු මොනවා හරි දෙයක් අරගෙන කනවා. ඔය වෙලෙදිත් ඔක්කොම කරලා තමයි හැන්දෑවේ දුවනවා සිල් පවල් කරපු ගමන් ගෙදර දුවනවා. තවත් මතකයක් තමයි මගේ තාත්තා කෝඩු හදන එක කම්මැලි. ලොකු කූඩුවක් හැදුව පිට තමයි දෙවරටේ රීප පටිදා මහා කූඩුවක් එක කූඩුවයි. හැබැයි අපි ඉතින් හරිම සතුට වුණා ලස්සන කූඩුවක්. හැබැයි අර කම්මැලි කමට තාත්තා දුව කූඩුවක් එක තාම ඒක මතකයි.
0: අන්න මේ හිතන මට පියාගෙනීමේ ප්‍රශ්නයක්. ඔබේ දැනුවත් ඔබ සිල් ගන්න කියලා ඔහොම යවුවද?
2: නැහැ ඒක මට කවදාවත් කරන්න බැහැ.
0: අමගේ දෙක කියන්නේ අපි මනසේ වැඩසටහනේ අවසානයේදී පැමිණිලා තියෙන අවසාන ගීතයට කලින් ගීතය වාදිනී සුගත ශාක්‍ය සිංහ ගායනයේ මුල් ගායකයා ඩබ්ලිව් අමරදේව අද ගායනා කරන්නේ